අපේ ගේමය කලින් ස පපස වාස අවිනල කොයි පිකෝරි වූ බය පපෝය පි ජේමස මිල්ල නැස කන්නස කොලයි පපොරන කවු කර මෙන කොම් පිකෝරි වූ බ ඔම බරියෝ හතුසිර නලවා හැ ජීමක් වපු.